0: Atuin na ulit ang VP, wala rin yung unang sila pati.
1: Hila na kong mig, sali ko nga, ano hatit tamang at kain sumit. Ito sa otso niya kain rok niya, mga tamang at kain suk. Sa otso halo ang niyo, galwa, asit, kukit sa pulia sa ngawa at niyo, tamang na sila but. Nuboye yung parang may ulumi. May hatta kami, hanli ka na hatta sunido. Hanli wat sa mga kinarok niyo. Apo si Magarari kayong tita ako ni Aki ani hak kay Pukpuk to ni Galangit. Apo si Magarari kayong tayo palirak niyo. Nilas to wala hatta rak niyo. Kan nilas ni Kamauti. Minus me, early after me, one tamale that I would move. They make two of me on the noon. I put it out. They have to see my me, how are you me? They make the work to do. Yeah, and I put it out the thing to cut and make a laugh to see mother of auction. Hanley Maria Bloney, then where she was a meet. Ano kayo katawag-talag mo siya ni? Kaya may siyong kami, kaya mo na kami. Imaklis di pa ako. Taman na, kaya may hatalag mo yun. Manahan ni Dua, kung na hindi ko ko, hindi ko yung talag mo siya ni. Mahitilo, kaya siyong kapwa mo yun, tamani. Tuto hatalag mo yun. Tutu tamani having me to look out with him, hand that could tutu with shovel the actor of me. Tamani no nami, that barney going on, it took to the town after what to send me. They made to what to look me up. Hang all the appointment. They had the attitude to shock to you, no never get attitude. Ilu dok tu itu temat tu oleh kalau menjadi mana untuk na tu harus dilihat tapan hingguan. Amin suara orang memang tidak dilihat tapan hingguan. Amin semua perlu tu indah sebilu. Temat tu menjadi mahalnya bagi orang memang tapan hingguan. Ukir orang mahalnya bina macam. Temit turang milam. Aku petang ini nak temuk tak pernah hingga. Temeri majid nuni waktu nuni waktu ini nami jid ha pagi anak tahu si mata lorok sedikit. Pok ngait mamak tahu tahu terlok milam mamak sisi mas nak tahu semua mamak tahu semua milam. Kita cari dalam ayat sedikit. Temeri majid pok ngait. Nuni betul kerana hatengin dalam ini harap pula yuksa dalam mesti hamil kerana hatengin. Tapi mereka melihat teman nuna buat negara nak harap melihatnya kupon pasak negara itu kui nak kita rok melihat kau maafik kalau dengan hal ini kat sana mengatakan negara itu tidak mana. Nol nak tahu simpat sengin yukina, nak tahu tahun mengat kupai ni nak tu tigut, tamaan hanya dengan sana nak mengat tu sakti tahu semua tigut sengin ni, nak ni orang tu ni. Ini ni akidli ko tapaan hingga yak simarat ni, pukul nak sana ini akid. Makone wala yung sinta reaksyon at sa ti tapong mahit ito si Mark Magil ilin niya ti temay siyong ugamit ikalde ito wala sa ti tuto siya reaksyon na yun na gawiyak ti temay niya may amiso wala sa mga wala ilak may tapong hingwala wala ilak ti ilin niya ti සෞෂී වක්ෂයම යුදු තමන් ඉදින්නයනික් තමාම පිනයල්තාවහ තුයල්ලෝගොල වත්සගෙන් මිය තේම පිල් සහව මිදුනියෙන් පෙන්න පුත්තු කවක් මිස්තික් ඉරඟ නිදිනය තිීත් එමෙත්තුවාවක් මිදී සෞෂයවක් මදී දින්නයන තමානි තෙන්නල පයග සිවිත් තේකේ උක්කුවක් පලයි වලක් මයොක් උක්කුවගැල්ලහම්මේ වල්ලයි ලවමයු කමගියව පෙන්නරය හක්වලයි ලවේවම ඔහොක්තවක්ෂම නහක්ෂනි තේමෙත්තුූනිකුවන්නු අතක්තව හයක්ෂම හත්තලවයු අසියනි ඉගිල්ලූයුම පයගච්චිව හකන්න හත්ත සිති තේමෙත්තුව හත්තලවක්ෂනි මන්න උක්කුවක් පලයි ඉන්න පලක්මයු පරගච්චි විපයක්නි අනු කමගියව වීවත්තු පයගච්චි විදයවු තේමයිර ගම්මයු තක්ක රොක්තු මිල්ලේ නන්න කොක්ම හලොක්ම ගත්ත තමාන නොන ලිත්තිනි සිවුරක් ලෝයවුත් ඉනවුන්නයි දවටිල්ලබු උපත්නා ඊතෝ හක්කයි මුරෝයු ඉක්ෂිවෝටගලෝයම ඉල්ලොගය හලෝයුක්මන් නකොක්න හැක්දෝයුවුත් තමානි තෙච්චමමතෝ සිවුලක්තිී ඉනිගියගනු නකොක්න හකුතියු දිදවරු පිහසේ නකොවත්සයි නකවත් සකෝති සිමරෝයු තක්කම ඉක්ෂිවෝටෝයුම සිවුලක්ති ඉක්ෂිවෝටමනු තන්න සිවුරක්තිකුල් සිමරක්

0: නොකලොටිල්ල ඕන්න ටමික් 20 මිසුන් නිලිම්මික් ඔක්කෝනි හටගේ ලක්නයනගක් ටක් වන් ගොයුමික් අකුලිව මිලෝසිහිනි ලක්මිජෝ නොවයලොටිලො ඔක්කෝනිගලෝ ටමී ලක්නයනගක් ටක් ඊවජීවිම් මේලෝ සල්ලොනෙල්ලෝ සිහිනි ලක්මිජෝ නොවජ කල්ලා හටලුටිලෝ හන්නිලිටින්නගය හක් සටිල්ලකෝක් ඊවජවිම් මේ නිල්ලසුනි හලක්ටු සිරෝ ගොයුමික් සල්ලොනිල්ලෝ නිල්ලසුනිගටු මිතිලුගු කයන්ස්වියම් රක්ලන් ලෙක් මිලෝ සිහිනි ලක්මිජෝ නොවයලොටිලෝ නිල්ලසුනිගලෝ සිරෝ මිලක් නනගක්ටක් හොක්ටමිල්ලො කංෙක්සොමිල්ලෝ සිහිනි ලක්මිජෝ නොවද කල්ලා හටලුටි ඔක්කෝනෙ හටගේ ලක්නයනගක්ටක් වන් ගොයොමික් අව පලුම්මිලෝ ටසිියයක්මිලෝ සිහිනි ලක්මිජෝ නොවජ කල්ලා හටලුටිලු ඔක්කෝනෙ හටිගේ ලක්නයනගක්ටක් ටූ ගොයොමික් කුක්ටුවමිල්ලෝ හන්නෙ ලක්නයනගක්ටමියුත් අනොවෙලුටිල්ලෝ නික් ගීටුමික් 20මි4ෝඩි මොසූග නිලිම්මික් ඔක්කෝනෙ හක්ලුටි ටූ ගොයොමික් ගැන්ස්වල් ටුවමිල්ලෝ හන්නෙ ලක්නයනගක්ටමියගෝක් අනවලුටිල්ලෝ නික් ගීටුමික් 20මි4ෝඩි මොසූග නිලිම්මික් ඔක්කෝනෙ හක්ලුටි ටූ ගොයොමික් නොනච්චාවොමි ලවනි නේනමි සුගයුලක්නයනගක්ටමියගෝ නොවයවල්ලු සිලුටික් අනවලුටි නික් ගියවලෝ අටුවක් නිවලක්කුන්නිගනි 40මි7ෝඩි මොසූග නිලිම්මික් අනකුන්ගලො හසුලක්නයනගක්ටවසනි 20මි4ෝඩි මොත් සූග නිලිම්බික් ඔක්කෝනිග සේක් හවප්ටයමිල්ලෝ සුගයුලක්මියගෝ නොවජ කල්ලා හටවටිලො උල්ලාකුල්ලො හම්මලක්නයනගක්ටවසුනිලු අනවලුටි නික් ගියවලො අටුවක් නිවලක්කුන්නිගනි 60මි8ෝඩි මුත් සූග නිලිම්මික් අනකුන්ගලො හසුලක්නයනගක්ටවසුනි 40මි6ෝඩි මුත් සූග නිලිම්මික් ඔක්කෝනිගලො 5 post film makovin milo sugo yulak mijo no voy a kala telodik ano keloti ni giulo to akne ulak ne 60 mi 80 mut sugo ni mi ko ningalo 4 uno su che che hon
1: My name is Mayor Powder. I'm the host of Inuit Unikangit, a CBC North podcast. Over the past 2 years, I've discovered more interesting stories about resistance, travel, and the supernatural. I'm excited to share them with you. Listen to new episodes on CBC Listen or wherever you get your podcasts.

ඊලාටේමට සෑක්සකුට් සයානයක් ටේලා තන්න මේ යුගියවිට එකනෙ අක්්‍යයනින් තෙම කල්ලක ටීලාවක්කු වෙලා කවිසව් ටීටේම කිවරෑ මාම ටේලා කනවුලි සමගේ යකමඟත් තම සමලින් සානුත් කල්ලක ටීලාවක්කු